සත්සර රාවය බහන්නේ ගීත අහන්න ඔබට නිතර නොඇසුණු එහෙම නැත්නම් නොඇසු ගීත ඔබ වෙත ගැනීම තමයි අපගේ බලාපොරොත්තු. ඉතින් ඒක නිසා තමයි ඉතාම මියුරු ගීතුණක් එක දිගටම ඔබට ලබා දුන්නේ. හත පසුවි විනාඩි 39ක් ගත වෙන මේ මොහොතේ මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. ඉතින් වියෝගය කියන දෙය එක එක විදිහට එන්නට පුළුවන්. විප්‍රයෝගය කියන එක ඉතින් දුකක් කිය

කරලා තමයි බුදුරජාණන් වහන්සේත් දේශනා කළ වදාලේ. නවසීලන්තයේ අපි කවි පිටුවෙන් නැත්තම් මේ WhatsApp සමූහයෙන් උපුටා ගන්නවා චන්දිමා දස්කොන් සොයුරිය විසින් පබැඳු කවියක්. හරිම අපූරුයි කියන්නේ මේ කවිය පිටුපස තියෙනවා යම් කිසි වියෝගයක සෙවණැල්ලක් සියුම් දුකක්. මෙහෙසනම් පරදන්න ගිරි දුර්ග මුගුරු ඒ දෙහද තවම ඇත එදා මෙන් සොඳුරු. එහෙම තමයි. ඉතින් කවිය නම් වෙන්නේ බලමු කියවලා. දෑතට තුරුළු වී කිරි සුවඳ ඉහිරු සුසිනිඳු මුව මත උණුහා දු වැගිරු මුදු සිංහවෙන් දිවි ගමන සැරසු දෙවියන් දුන්නු ඒ දෙ සොඳුරු දෙවුදු සමන්මල් පියලිස්සේ සුසිනිඳුව බැබලු උදා ඉරුමෙන් දිලුණු ඒ මුහුණේ කෝඩු ජීවිතේ මහන්සිය දිය කරලා හැරපු ඒ දෝනිලා දැන් වසන්තේ කැකුළු හිත හිතා සැනසෙන්න ආදරේ වැපිරු හඬ හඬා හිනහෙන්න ජීවිතේ ලියපු ටිකින් ටික ඈත් වෙන ඉඟිය දැන් දැනුණු හිතක් මේ වගුරන්නේ තුටු කඳුළු උණු වූ දැඩිවේවි පියාපත් රිසිතරම් පියඹු කළුවලා අකුණුහෙන අභිමුවෙහි නොසැලු කියාදුන් කතන්දර සිහිවෙමින් හිනෙහු තෙරක් නැති ජීවිතේ අහස ඔබ ජයලු කැළඹුණද අහස් කුස ඉඳහිටලා ගිගුරු සෝසුසුම් නපුරු වී කිසි දිනක නොයනු වෙහෙසනම් පරදන්න ගිරි දුර්ග මුගුරු ඒ දෙහද තවම ඇත එදා මෙන් සොඳුරු ඒ අපූරු පබඳුම චන්දිමා දස්කොන් අපේ කිවිඳියගේ.

කාලය ගත වෙලා ගිහින් නොදැනීම හෝරාවක් ඉතින් මේ වැනි මියුරුගී සමුච්චයක් සමග රැඳෙන විට කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ ඔබටත් මටත්. ඉතින් සමුගෙන යන්නට කාලයට ගෝ එක්සෙස් රේඩියෝ FM 105.4 ඔසේ ඔබ වෙත ගෙනෙන සත්සර රාව මියුරු ගීතාවලියෙන්. නමුත් ලබන සතියේත් මේ වෙලාවටම කිව්වේ හරියටම 7ට ඔබේ නිවසට මා ගොඩවදිනවා මෙවැනිම මියුරු ගී සමුච්චයකින්. එතෙක් ඔබට අයිබෝවන්. ඒ වගේම හිටින එළමෙන සතිය සුබම සුබ සතියක්. අද රාත්‍රිය සුවදායක රාත්‍රියක්.